අන්ත ස්වාමි උච්චෝ ගුණීග හේරෝ කාට සිලක කීනෝ අපනෝ දාස්තරෝ තව නානක කහනේ හෝරෝ චෝට මහල්ලා පඤ්ඤවා පයේ කිරපාල ගුරු ගෝවින්දා සගල මනෝරථ පායේ අස්ථිර පයේ ලාග හර චරණි ගෝවින්ද කේ ගුණ ගායි පලෝ සමූරත පූරා ශාන්ත සහජ ආනන්ද නාම ජප වාජේ අනහද තුරා රහාව මිලේ ස්වාමී ප්‍රීතමය අපනේ කර්මන්දර සුඛදායි හර නාම නිදාන නානක ජන පායා සගලි ඒච්ච පුජායි සෝට මහල්ලා පඤ්ඤවා ගුර්කේ චරණ බස්සේ රිද පීතර සොබ ලක්ෂණ ප්‍රාප්තීන්නේ

ති ආයි කට අවකට ජටකත හැසහායි රහාව රංකරාවෝ ජාක ඒක සුමාන කීට හස්ත සගල පූරාන් බියෝ පූෂණා මසලත තරෑ ජෝ පිෂ කරෑ සෝ අපෑ කරෑ ජාකායන්තනා ජානස කෝයේ අපේ ආප නිරංජන සෝයි ආප අකාර ආප නිරංකාර කට කට කට සබ කට ආධාර නාම රංග පගත පේලාල ජස කරතේ සන්ත සදානේ හාල නාම රංග ජන රහේ අගායේ නානක තින ජන ලාගෑ පාය ගෝඩ මහල්ලා පඤ්ඤවා ජා කෑ සංග එහෝ මන නිර්මල ජා කෑ සංග හර හර සිමරන ජා කෑ සංග කෙලබක හෝහේ නාස ජා කෑ සංග රිදෑ පරගාස සේ සන්තන හරකේ මේරේ මීත කේවල නාම ගයිය ජා කෑ නීත රහාව ජා කෑ මන්තර හර හර මන වස්සෑ ජා කෑ පදේශ පරම් පෝ නස්සෑ ජා කෑ කීර්ත නිර්මල සාර ජා කීරේන බාංචෑ සංසාර කෝට පතත ජා කෑ සංග උදාර ඒක නිරංකාර ජා කෑ නාම අධාර සර්බ ජියා කා ජානෑ පේවෝ කිරපා නිධාන නිරංජන දේව පාර බ්‍රහ්ම ජබ පයේ කිරපාල තබ පිටේ ගුර සාද දයාල දින රෑන නානක නාම තේ ආයි සූඛ සහජ ආනන්ද හර නායි ගෝඬ මහල්ලා පඤ්ඤවා ගුර කී මූර්ත මන මහ ධ්‍යාන